මෙහර ගැඩිමේවනි ඉදිහකට 40 මිනිට හංගාපහ දිවෙසම් නොදේක මගර දිවෙසම් මෙවගත් කුරෙම් දනි එහුම් තෙරින්ගේ හව මෙෂෝ ෂෝග බෑවෙර වම් බෙන් නුවණම අදවෙසෙ ෆුර්සත එබ අවහ මෙසෙජ් කොලා DFM 91 පේජ මෑස වණිකවස එහුම් තෙරින්ගේ මෙසෙජ් කියල් දෙන මී හාම්ගේ ෆරාතුන් ඇසෝ ඉන් මෙසෙජ් ප්ලීස් ප්ලේ කොල්ලා දීබා ವೀರೀತಿ ನೇಂಗೆಣೇಂಗೆ ಲವ ಅಡುವ ಹಾಲಾಹಿತು ರಿಕ್ವೆಸ್ಟ್ ಕೊಲೆ ಮಸಲ ಎಣ್ಣೋಣ ಹೆಮ್ಮ ಹಾಮ್ಮಂಗ್ ಅವಹ ಮಿ ಲವ ಜಹಾಲ್ದೇಣ ವೀರೀತಿ ನೇಂಗೆಣೇಂಗೆ

0: Es un terengue jobo.
1: මෙහෙමනේ ඒගාගඩි විහි මිනිට හිඟාව දෙමියති හැම දිහවර කමිනට ෂෝනිමෙන් අනිකල් සෙහුන්දරගේ මෙසජ කියාලාන මේ මරියම්ගේ ෆරාතු ෆොනෝෆේ මෙසජ ෆිනා කිහිනෙත්ත හාලු ෆිනා හැම වර බරාබර ෆිනා උමිද කර මරියම්ගේ හාලුවෙස් රංගලු කම මේද ති ජහාලවත වරස් සලින්ගේ ජහාල දීබා සාදා මිසාජ් මිලව ખાસකොලානි මිගඩි ගාඩු හන්තිවි හුරි හා කුතින එහෙන් වීම මිලව ජහල්ද සාදා මිසාජ්.

ගඩිමිවන ඒගාරගඩි සබ්බේස් මිනට හිඟ කුරියමිදයයි එහුන්තරෙග හව මිෂෝ මෙහැමනි ශෝ නිම්මකාම හමය සම නිමේ වගතු ඇත් සෙහි පමයති මේතක ශෝගස් බෑවරවි හුරිහා හුන්තෙරන්න මෙසස්කුරි අද ලව හාසකුරි හුරිහා හුන්තෙරන්න හම වරක් බොඩ ශුකරිය මාදමාව සම දිහයේ ජහායරු එහුන්තරින්ගෙ හවුන් කුරිය දානෙ එහම හුරිහා හුන්තෙරන්න වෙස් දවත් දෙමු මේතක ශෝ නිම්මලා ෆිනා වකි වෙලාන ಹುರಿ ಹೇಳ್ತಾರೆ ಸ್ವರ ಉಫಾವೆ ಅಮ್ಮ ರಕ್ಕ ತೆರೆ ದುಹಾಕಂಗಿದೆ ಬರೀ ಹಿಗ್ಗ ಮರೀತ್ ಲವೈಕು ಮೇದಕ್ಕೆ ಶೋವೆ ಸಿನಿಮಾ ದಾಣಿ.

0: نوديها 2 ميجا هرتز تبقى هي FM.
1: මේ අබ්දුල්ලා නාෂිෆ් තාති ජෝෂා ෆෝරියාක අඩෝස්සෝ මුන්තිය ගෙන්තවනි දිවෙහි FM.

0: කොම්ම හප්තාගවිස් හෝම දෝහෝගෙරේ අගඩිපනග අමයකනි නෝදිහයකෙන් මෙග හට් දිවහි එෙමු
1: ඒ

ගඩින් අතරගඩි 30 මිනිත් නුවතියකෙ මෙගාර් සිවේ FM මිගඩීගා ටීටම් රිකුවෙස්ට් කුරේ දාර මියදුගේ ෂෝ මි හුශාලා දෙනි කුඩු ෂෝග බෑවරි වම් හම PSM යා මෙදිර කොන නෝට් කොල්ලෙවෙන් එහුන් තෙරින් වර හිගෑම් රීත් ලවතකක මෙ හරස් රිකුවෙස්ට් කො ෆෙබ්‍රු කුඩු මසේ කුර මෙදනි එලවත එහුන් තෙරින හම ගෙනස්ते අනි කෑස ම කුරියේ හින්දි ලවතක ලෝබි කුර අපරතක එම්මෙ කුරියෙන් එහෙනමස් නුවදිහා ගහර්දවගෙ තෙරේක මෂූර් වෙගෙන් දිය ෆිල්ම් සලාමිය කි වර හිගෑම් රීත් ලවතක හිමෙනේ වර ගින බයක කම් දිය ෆිල්ම් දෙමි ෆිල්ම් මෙ ෆිල්ම් ක ವಾಹಕ ಎವರ ಬೋಡ ಗಿನಬೇಕ ಕಮ್ ಕಮ್ ದಿಯ ಎಮಿ ಫಿಲ್ಮ್ ಗೆ ಲವತ ಮೇ ಹಸಾಬ ಮೇತಿ ಫಿಲ್ಮ್ ಸಲಾಮಿಯ ಕುಮಾರ್ ಸಾಣ ವದೆ ಆಶಾ ಕ್ಯಾ ದಿ ಪಾವಾ ಚೆಹರ ಕ್ಯಾ ದೇಖ್ತಿ ಹೆ ಮೇ ಟಿಕ್ ಟೋಕ್ ಗೆ ಬೇವರಿ ಗೆ ತೆರೆ ಬೇವರಿ ಗೆ ರಿಕ್ವೆಸ್ಟ್ ಕೊ ಪಾವಾ ಲವೆ ಉಮ್ಮೀದ್ ಕುರೆನಿ ಹಮ ಎಮ್ ಹ್ಯಾ ಎಹುನ್ ತೆರೆನ ವೆಸ್ ಮಿಲವ ವರ ಕಮ್ ದಾನಿ ಕಮ್

0: बस तुम रहते हो।
1: ගඩේ හතරකට 40 මිනිට් රෝදේක මෙගහර්ස් දිව FM මෙගඩේ ගා කුරිය මෙදනි TTM රික්වෙස්ට් උමෙදගේ ෂෝ යකී ගා කුඩු කුරිය දාර එම් තෙරෙන ෂෝ ගා බෑවිරුම්ගේ ෆුරසත අධේ සෙබෙ ෆස් කර තිරි සිංගෙන් දෙ මෙ ෂෝ කුරිය දානේ ෂෝ ගා බෑවිරුම් බේනු වා ෆරැත්ත කුම් පීඑස් එම යා මෙදිර කො නන් නොට් කොල්ලානි දෙ හවිරුගේ මි හිග්ගෑ මු වගුතු මි හැම ලව මි හිග්ගෑ මරිත් ලවෙන් අඩුව හා නවර එක ෂේන වගුත් කොලේ හවිරු ආයිලාගේ මුණ රැට්ටේ නැකේක සෑබොන් ති බේරු ගා නුනියම් ඔෆී හුගා වazifා දා කු නිම්මාලා ෆ ඒ වර්බලික ඉනුසස් වා වගුතු ගේගවෙ සම FM ගේ මේ ෂෝ අඩුව හාලන් හිතන් හමජෙමෙන් හෝදාලා දුර්ග හුරි බෑවරියක ගෑ රෙට්ටෙස කල්ලාවේ ෆොනවාලා කුඩු මෙමති ෆුරසත හුළුවාලා ෆේම අව ෂෝක බෑවරිම ෆස් කර තිරිසුම්ක කුරේ රික්වෙස්ට් ෆොනවාල කුඩු මසෙක කුරණ මොහුරි හා ෆරාත හොගෙස් රික්වෙස්ට් ලවතන් ඒ ලව රද්දු කොද මේනවා ෆරාත හාමෙ ඒ වාහකත බුණෙද හිතුග හුරි වාහකත බුණෙද මේනවා ෆරාත හාමෙ ඒ වාහකත ෆොනවාදේ අනික සෙහුන් තෙරියෙගේ මෙසේජ් එක කියලා නම් ෆාර් මෙති කුඩු ඉනියා වේනා උදාහා ජහාලා දීබල වරන් උදා ವರಂಗ ಉದಾಹ ಗೌಳೇ ಕಮ ವಂಜಾಮ ಕುಡ ಹಿವಣೆ ಮಿಲವ ಹ್ಯಾ ಮಿ ಲವ ಅಡು ಹೆಂಗ ಎವರು ಬುಡ ಉದಾಸ್ ಕಣ್ಣೆಗೆ ವಾಣ ಮಿವರ ಎ ಉದಾಸ್ ಕಂ ಫಿಲುವಾಡ ಲವೆ ಕಣ್ಣೆಗೆ ಜಹಂ ವಣೆ ಹೆಣಮ ಇತುರಂ ಉದಾಸ್ ವಾಮ್ ಬೇಣ ವಾತಿ ಹೆಂಗ ಹಿವಣೆ ವೇಣಾ ಉದಾಹ ಮಿ ಲವ ಜಹಾಲ್ ದಿ ರಿಕ್ವೆಸ್ಟ್ ಕೊ ಫಮತಿ ಉಮ್ಮಿದ ಕುರಣಿ ಎಹೆಂ ಎಹುನ್ ತೆರಿನವೆ ಮಿ ಲವ ಹಮ ಕಮ ದಾಣಿಕಮ ಎಹ ಮಡು ಹಲಮ

ගඩින් මිහාරු ෆස් ගඩි එම් මිනට් මෙවැනි හිඟාෆා නොවදි හේකෙම් මෙගර්සි වේෆෙම ටීටම් රික්වෙස්ට් මිගඩිග කුරියම් මෙදනි කොම්මෙ දුවෙක්ගේ සාවිර හතර ගඩි ෆනරෑ ෆස් ගඩි 30 හිඟුමා හමිය කුරිය ගෙඳා මි ෂෝ එකී එහුන් තෙරි රික්වෙස්ට් කුරා හිග්ගෑම් රීති ලවත ගෙනස් දිනුම ගෙනස් තේ ෂෝ එ කොම්මෙ දුවක්ගේ සාවිර හතර ගඩි ෆනරෑ ෆස් ගඩි 30 හිඟෙන්ද මි ෂෝ කුරිය දාන මෙදුගේ ෂෝ ගවස් එහුන් තෙනි ගින අද්දෙගේ ලවතක් කක රික්වෙස්ට් කොෆ මි හුරි දෙන් රික්වෙස්ට් කොෆ රි ලවතක් තෙරි මි ෆහරුගේ මි ලව මි ගෙනස් තෙනි ටික්ටොක් බෑවරිගේ තෙරි බෑවරි කුරි ටික්ටොක් බෑවරියක් නෝනේ මේකද ටික්ටොක් බෑවරිය නෝ මේක මි හාම්ගේ ෆරාතුන් ගෙන සෙලව කිහිනෙන් FM කුරින් ප්ලීස් ප්ලේ මි යෙදුවා හැමේරි රප්සේ මිගඩි ගාඩු වහන් මි රික්වෙස්ට් කොල්ලි වර රීති සොන් ගෙන යෙදුවා හැමේරි රප්සේ මිලබේ කි හැම වර රීති ලවේ අල්කා යග්නියදී කුමාර් ශානු කියාදී සප්නේ සාජන් කි මි ෆිල්ම කියාදී පවා රීත් ලව ගාඩු හලෝ

ගඩින් පස් ගඩි සාද මිනට් අද වර කුඩුකට වගුත්කොට මිහාර මෙති බාකි ගෑගනක ෆනල් වරකම් මිනට් මිගඩික මිගෙනස්තේ ලවතකකි එහුන් තෙරින් රිකවස්ට් කුරා ලවතදෙන් කොමදෝක සතර ගඩි ෆනල් පස් කට තිරි හැම ෂෝ කුරිය දායරුග මුලම සෙහුන් තෙරින් රිකවස්ට් කුරා හිගෑම රීත් ලවත මිගෙනස්තේනි දෙන් ටික්ටොක් උම්ස් ෂෝ ලයිව් කුරාති ටික්ටොක් ගේ බෑවරින් ගේ තෙරේ වේ සම මි පීසි මෙය බොඩ ඉස්කන් දෙන හෙන්න සම ටික්ටොක් බෑවරින් ගේ දලව ලවත රස් ගෙනස්තේ මොමෙන් මිෆාර් මිගෙනස්තේනි ටික්ටොක් බෑවරින් ගේ තෙරේ කු තෙරේම් බෑවරි කු රිකවස්ට් කොෆාවා රීත් ලවත

අදි ඒගෙ කුරින් මූසාගේ ෆාන බාවාලෙවි ෆොතකි එයත් තබා වෙවේ ෆොතෙක්කම් ගයායි රහ්මතෙක්කම් ගාවී අදි මී එබහී මි කුරවානකි කුරීගෙ ෆොත්ත තෙදුකුරණිවි ගොතුගා අරබි බහුන් ඔයි ෆොතකෙ අනියාවෙරවි මීහුන්නන් ඉන්සාර කුරබු මටකයි අදි එහසාන් තෙරින්නම් උපාවෙරි ඛබරෙක්කම් ගේ.

0: දිවෙහ FM දිවෙහි නායකු නුවදිහ එක මෙගහර්ට්ස්
1: නුවදිහ එක මෙගහර්ට්ස්

0: ඉස්ලාමී උදරයම්
1: අලා බලාලොමේ
2: ඇලෙක්සැන්ඩර් තොසිප්කෝයකි රෂාගේ මශ්හූර් ෆිලොසොෆරේ ඒනෑකි මොස්කෝගේ ඉන්ස්ටිටියුට් ඔෆ් ඉන්ටර්නේෂනල් ඉකොනොමික් ඇන්ඩ් පොලිටිකල් ස්ටඩීස්ගේ ප්‍රොෆෙසරේ ඇමරිකාගේ නියුයෝර්ක් ගනුකුන්න හෆ්තා මජල්ලායකමුකව නිවස්වීක්ගේ රිපෝටරේ මිස්ටර් තොසිප්කෝයා මොස්කෝග බද්දල්කො ඛාස බස්තීගතුමෙන් හෝදි ඒ බස්තීගතුම් නවාරස්තේක නුවදිහවන අහරුගේ ජුලයි තේවීහුගේ නිවස්වීක්ක ශායකොෆවි ඒ බස්තීගතුමුග නිවස්වීක්ගේ රිපෝටර් සවාල් කුරි මාක්සිසමා මෙදු ඛියාල්ෆුල් බදල්වී කිහිනකුන් තෝයි අමිල්ලෆුල් බදල්වේ වැඩෑගතුමුග එම්මෙ මුහිම්මු කමකවී කොංකමෙ තුයි රුසි ප්‍රොෆෙසර් ජවාබ් දෙවි මාක්ස්ගේ ෆොතෙක්කම් ගවා ඩාස් කැපිටල් විදාල් වෙලක් වැැෆිනම තිම්වන සොෆායා හමිය විදාල් වෙවේ ඉරක් එකන් එඟෙවැඩැම් ෆානේ හගේගතුගා මාක්සිසම් කබූල් කුරාණී මොයේකි කැපිටලිස්ට ඉක්තිසෝදියාතා බෙහිගුතුන් මාක්ස් ලියුණු ෆොතෙක්කම් ගවා ඩාස් කැපිටල් ලියෆවනි ජර්මන පහු එෆයින් එම්මෙ ෆුරතම චාප් කුරි අශාරස්තේක ෆස්තුලස හැබ්බන අහරු එෆේ ශායල්බුමායකු සෝෂලිස්ටුම් බුණි මී ජමාවී කුරුවන් කමුග දෙනෙන් ඉන්සානක කුරුවන්ගේ නුවත බයිබල්ගේ බේනුමෙන් එක්කම මේගෙ ෆහුම් ඉන්සානුන මගුදක්කානේ ෆොතකි ඩාස් කැපිටල් කම නමවෙස් එම්මෙ සතේක අහරු තෙරේග එ ෆොතුගේ සිහුරු බාතල් වෙච්ජ මිහාරු එ ෆොතුගේ අගු එට්ටිෆවා මින්බරු දේහවානි හුද් සෝෂලිස්ට් දුනියේග එ ෆොතකි මොයේගෙ ෆොතෙකම්ග සිෆකුරය මුන්දා සිෆකුරෙවුමු මිහාරු එ ෆොතුගේ අගු එට්ටිෆවා මින්බරු දේහවනි හුද් සෝෂලිස්ට් දුනියේග එ ෆොතකි මොයේගෙ ෆොතෙකම්ග සිෆකුරය මුන්දා සිෆකුරෙවුමු මියා ඛිලාෆ කීරිත කුරුවන් වනි සාදසතේක එතන් අහරෙ ෆායිතු වෙගෙන්දා අයරුවෙස් එ ෆොතුගේ අහම්මියත කුඩවෙස් බදලෙන් අයනුදී දමහට්ටාව කීරිත කුරුවානා බෙහේගුතුම්වෙස් අධි එබේකලෙගෙ මච්ච කුරුවන් පාවාලෙබ්බෙ මෑ සාහිබායා බෙහේගුතුම්වෙස් ඉස්වෙ දන්නවාලෙ භාවතුගේ එවවෙස් කමේ සාබිත කුරේ ෆෙන්නේ අධි මියදුවෙස් එෆුන් හිමිනිිෆවනි එ ෆොතකාමෙදු එවවෙස් ශක්කෙන්නේ ෆොතෙක්කමුග ශක්කෙන් නෙක්ගුතුග මී කීරිතු කොරවානකි තෙදුවරි ෆොතෙක්කම අබදට්ටකා සහකමුග දෙමි උන්නානේ ෆොතෙක්කමුගේ ඉංකාරුණු කුරවේනේ හෙක්කෙකි.

පුරුවන්ගේ මතිවරිකා. මේ ප්‍රෝග්‍රෑම් කමිගෙනස්තනි අබ්දුල් වෆා රෝග හසන් ලියවාෆා ගුරුවන්ගේ මතිවරිකන් මේ ෆොතුගේ හිමිනේ මවලෝ මාතා.

0: දිවෙහි FM දිවෙහි නායකු නොමදිය එක මෙගහර්ට්ස්
1: හිමබිහි රක්කා තෙරුවුම්
2: හිමබිහි වැක්සින් දෙඩෝස් හමකුරුම්
1: සාබෝන් ලෑගෙන් අත්තවුම්
2: කෙස්සා කිඹි අලානම අඟයා නෙෆෙ නිවාකුරුම්
1: හිමබිහිගේ එවස් අලාමාතෙන් හුරනම මාස්ක් එළුම්
2: ಅದಿ ಹಿಮಬಿಹಿಗೆ ಅಲಾಮಾತೆ ಹುರಿನಮ ಎಕಹರಿವು
1: ಹಿಮಬಿಹಿಗೆ ಅಲಾಮಾತೆ ಫೆಣಿಜನಮ ಲಸ್ನು ಕುರಬ ಸಿಹಿ ಫರ್ವ ಹೋದವ
0: ದಿವೆಹಿ ಎಫ್ಎಂ ನೋದಿಹ ಎಕೆ ಮೆಗಹರ್ಟ್ಸ್
3: ನೋದಿಹ ಎಕೆ ಮೆಗಹರ್ಟ್ಸ್

ඒවරෙන් බුණුවෙ කලේගෙ ෆානතිය වඩාගති තිමම්මෙන්ගෙ ඉලාහුන්නං අලුකං කුරුමු තිමම්මෙන් දුරුකරපුමතෝය. පහෙ කලේගෙ ෆානු තෙදවෙරින්ගෙ තෙරෙම් වානම තිමම්මෙන්න්නත්තිය වාදුකරවා කන්ත තිමම්මෙන්ගෙ ගාත ගෙන්නවා බල්ලවාශේ.

එකලේගේ ෆාන විධාඩුවේ දෙනවොඩි ගතුම් වාකං කශවරී අල්ලාහ්ගේ හදරතුගේ අදි තිමං කලේගේ ෆානු එකමකාගෙන් ෆොනුව්වෙ විකන්ත තියබෑ මීහුන්න තිමං කලේ ෆානු ඉව්වවනීයේ එහෙනෙක්කමකු තියබෑ මීහුන්නේ ජාහිලු බයකොකම්ගා තිමං කලේගේ ෆානු දෙක වඩා ගන්නවමේ.

ඒගෙ වෙරි රස්කලාන්ගේ අමුරු ෆුලක් කොම්මෙ එච්චෙන් හලාකු කොන් නැති කොල්ලයි ෆහ එවරෙන් උළුණු තන්තම් මෙනුවී ෆෙන්නාන්නේ බයකුකම්ගා එවරෙන් වෙජ්ජව්ව කුව්වෙරිවි මීහුන්න තිමන් රස්කලාන්ගේ ජජා දෙව්වනී එපදැන්නේ.